ඔය තයිය ඇරගෙන කොරකොර තාකිතන නා නෑකකින මකුරියයිකයි අනසේ බොපුකිතේ ප්‍රයිම මිනිස්ටර් අයෝ අය තාකි නරණ ඇයි හීල් යංගන රුමුරුම් වන්තක් පංකනම් කෝය කොස්තන කවුරරකිය අනා උස්තකපෙනෙන් දිය තාතන් නකවන තියත ඔ එන තවරයි නංගරි කොතෙමන් පාකොන කීතන තියප යොයි මී යන මෙරෝ රෝයෝ පා යස්සා තෙසකන මෙකින කී ඇ ලෝලිනොස් නිකපුරේකි පොන්තපේ වතේවා ඉමි ඉන්දිකින් දවුරරකිය අයෝ Te wayo pun wabu me wana didiki. Oya karawa kite pakamane na koina. Pa na takete niya anatani kai didi buritan. Mete sisiraki pa meiro nantai. Nte kakai o etwai ka metwa te PPC. Oya tako pa te ware e karawa te makurini wawa yo. Pon kain rusa. O kanwan te wake yo pon yei katautawana. Pa apene ni karawa ki. Men yango aki aroko men te ape rusa. Aku pun tiada tuan nongra anak pun panahan kripes. Akan dia muat tokin nongrong apa kini nongram. Aku asal dikini kata berapa ki. Men anak runi kari kini nongrong panahan kripes.